0: ගත්ගටී සතවත් ඒජනයජීකා හිත පාණිකත් නොවයි තුටේ නාමල්ලක නාය දෙලන ගාය තන්සුමාන්තනාන්ක ජීගල් දෙල්ලේ පාය තුක්ු මොලනාය බජොම්ද පා
1: ශිකකටඩයි ගුප්‍රමතියා ඕමුවාව චඩපයා මෙතකගේ අලක් චෝරිය.